ලෝබිවා දරින්නේ. මිනිමන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනේ නොදිහයක මෙගහටස් තිවේ FM.

0: दिव्य राज्य के मिनिमम दिवस
1: 26 जुलाई।
0: අහරුමෙන්ගේ මිනිමම් මිබින් අහරුමෙන් එබ මුහාතප් කුරේ

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණී නොවදිහයක මෙගහට්ස් තිවේ FM.

ඉතාන්ගෙ මීහුන්ගෙ මච්ච රනිකං කුරව්වා කමනායකු හම කශවරුන් තිමන් දුෂීමේ හොරිහා එච්චේ එකමනාය ලිබ්වඩෑගෙන් ෆාවේ අදි එකමනාය බොඩුවගෙන්වා තහ්තවේ.

දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM නොදිය එක මෙගහර්ට්ස්.

0: නොදිය එක මෙගහටස් දිවහිෙක්ක අබදුවස් එම්ම ගාත.
1: Lunch break. ලංච් බ්‍රේක් ෂෝග මියදු හමමි මුහිමු කමකා ගුණ හුරි මවුලුමාත මෙ හිස්සා කොන අරගෙන හිත මෙ මවුලුමාත මි අරගුම් නේ විස්නාලෙන් ජෙහ කල වාහකතක මේ ගේ බොරි දෙන් මි ආ උෆෙද්දුම කි හමේ කෙනි කොඩ කු දින ખાસ උෆෙද්දෙම මෙ නූන් කම් ගවිස් මි එක දින අදි කුරියන් ඔ ජීල්ත එක දින නේ සමවර මුහිමු එච්චෙගේ ගුතුග මි ෆාහගවනි එක දින්ගේ විස්නුමුගේ බාරු ඉතුරු කුරුමා කංකං හල්ලු කුරුම හුනරු අෂගතුමා අදි එක දින් උෆෙද්දුන් තරිකන් දක්වා ඉතුරු කුරුමා බර බාරු වලා උෆෙද්දු මේ ගුතුග මි කුදි කුදි බ්ලොක්ස් ಬರಬ್ಬಡ ತರಿಗಿ ಎಸ್ ಒತುಮ ಆಯ್ಕೀಗ ಮೇದು ಲಂಚ್ ಬ್ರೇಕ್ ಶೋಗ ಆ ಹೋದು ಮಿ ಬ್ಯಾಗ ಅವನ್ ಮಿ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲಿ ಮಿ ಕಮಾಗುಳು ಹುರಿ ಮೌಲು ಮಾತು ಉಮೀದ್ ಕುರು ಮಿ ಮೌಲು ಮಾತಕ್ಕೆ ಅವನ್ ಮಿಗೆ ಹುಂತರಿ ನಶಾಗುರಿ ಮೌಲು ಮಾತಕ ವೀಕಮ ಇತರು ಲವೇಕ ಆಯ್ಕೀಗ ನಿಮ್ಮ ಲಾಫ ವಕಿವೆಲಾಣ ಅಸ್ಲಾಮ ಅಲೈಕುಂ.

0: Game on!
1: ගේමොන් මිහතාගේ ෂෝග සානි මේ නිසානි මිහයි සබර කියන දනි මිහර දෙන් ඉනාමු කෑර කොල්ලාහා වර හොජ්ජෙන්ගේ වර රංගල කුරියත් ඉදණි ඇදි මිහවර කෑර කොල්ලාන දෙම්ම තෙම් මේ ෆහු මසෙක්ක හගේ ගතුව
2: මස්සලෙන්නේ
1: තයාරු
2: තයාරු
1: ලව කියන්ත
2: කොම්ම සොරක ගේග කිය
1: කාරෝකේ ගේ කාරෝකේ ගේ හැමචි අවානේ ලවේ කියලම ලවේ කියලම
3: ලවේ කියල් දෙම් මිජේ නේගේ
1: ශහු දෙන දිහ බස් එක මීගේ බෑන් වගුතේ මාණේකි සාණිය ලිබේණී කොම්මෙ ලවේ කියන් ෆස්සිකුන්තු තෙරේක ෆෂන් ජෙහෙනේ
2: අමලකට ලවෙන් ගදෆ් කියන් ජේ
1: නෝ නෝ නෝ හම උරි ලවත
2: ඕකේ
1: බස් තකෙ දෙනංගේ ශහු දිනීම කොල්ල දෙම්විකම කි ඒ බස් හිමිනේ ගොත ලව කියන් ජෙහෙනේ
2: ඕකේ
1: නාරු මිසාක ශහු බොණ දාන ෆිනිෆෙනේ ಮುನಿ ಮದೆನ್ ಹಮಾನ್ನ ಬೋಲಂಗನ್ನ ಫುರ್ತಮಲವ
2: ಓಕೆ ವಸಲೈನ್
1: ಸಾಫ ಜದ ಐಡಿಯಾ ಗೆಟ್ ವೆಚ್ ಜದ
2: ಐಡಿಯಾ ಗೆಟ್ ವೆಚ್ ಜಕ ಮಸಲೈ ಕೆ ಕೊಲ್ಲಿಯ ಕಾಪುಣಿ ಮೈನ್ನಾಣಿ ಕೊಲ್ಲವೈ ಪೈ ಕಿಯಾಣಿ
1: ಫಸೇವಾಣ ಉದುಂಗ ಮಸಕತೆ ನುದೇನ ಸಾಣಿ ಶೌ ಬಲಲ ಫಿವತೆ ಶೌ ಉದುಂಗ ಮಸಕತೆ ದೇನೇನೆ ಉದೇನ ಮೆ
2: ಓಕೆ ಓಕೆ
1: ಏ ಮಿ ಮಹಿಂಗ ಫಶ ಮತೈ ಯರದೋ ದಿಹ ಬಸ್ ಫಶಾಣ ಮೆ ಫುರ್ತಮ ಬಸ್ ಲೋಬಿ
2: ಲೋಬಿ ಲೋಬಿ ರಂಕಳ ಮಡು ಮಡುಂ ಕರಿಯಂ ಆಸ್ಬ
1: ಬರಾವರ ಇವರು ಕೊದ್ದೇನೆ ಕೊಶಾಹು ಹಂಗೆ ಹಿಂಗೆ ಇವರು ಕೊದ್ದೇನೆ ಕೊಡ್ ನಿಮ್ಮೊಣೆ ತಯ್ಯಾರದ ಸೊ ಏಕತಿ ಫಾಸ್ವಿ
2: ಓಕೆ
1: ಲೋ
2: ಲೋಲಾ ಲೋ ದೀಪಾವಾಗೊ ತುಂದೆ ಮಗೆ ಜಾಣು ದೇಣಂ ಫಿದಾವಾಶಮಿ ಹುರಿ
1: ಬರಾವರು ವಾರೆ
2: ವಾರೆಗೆ ಪರಿ ತೆಮಿ ತೆಮಿಯ ಹುರಿ
3: ಮಿಹಿಸಾ ಬಂಗಿಂಗೆ
1: ಹೆಂಗೆ ಇವರ ಕಿಯಾಗಿರ್ಕೋಕೆ ಶವು ಲವ ಗೆಟುವಂಜಾಯ್ನೆ ಮೊಣೆ ಯಾರು ರೋಂಗ್ ರುಯಿಂಗ್ ರುಯಿಮಾ ಗುಳು ಹುರಿ ಕೊಮ್ಮೆ ಲವೆ
2: ರೋಮಿ ಹೇ

0: කරෝකගේ නොනර ලෝකම දෙගන්න ලොවම් භාරත්තකස් බැරිවාම
1: ඉතාවාමි කරන
0: ඕකේ හිනිතුන් හීලුම් හිනිතුන් හුළුමගුළුන් හොරි
1: හිනිතුන්ගුමාගිස්ලාරොවුන් දෙගන්න බයිනොසි
0: හිනිතු වෙලාශය කලායි ලවතික බරාබර පරි
1: පරි පරි පරි පරි පරි
0: අවුතු හම්මවි දෙ හුරේ තර් වාරයගේ පරිවෙ සම්පාරි කියන අද ඕකේ දෙගින් බස් තයාර
1: කලි කලි කලි

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කණී නොවදිහයක මෙගාටස් තිබේ FM.

උඩුතකයි බිම්ගා ෆොරුවිපාවා තකෙති නෙරුවා අධිතිය බෑ මීහුම් වංහනා කුරා කන්තකායි ෆාලුකුරා කන්ත දෙනවඩිගම්වා අල්ලෝහ සජිද නොකුරුම ශෛතෝනා එවරෙන්න්න එවරෙන්ගේ අමල්ත ජීනත්තෙරකුද්දිනේ.

ආයි බාර හොරි ගදපද බයිකෙ කන්ත කුරබ්බාන ගොයි එංග වඩා ගන්නවානී කමනාශේ ෆහෙ කමනා කුරබ්බාන අම්රකා මෙදු විෂ්ණවාශේ.

එකමනා විදාළුවේ හමකශවරුම් රස්රස් කලුම් හංගුරාමවෙරි ගොතුගා රශකං අරා වඩාගෙන් ෆිනම එරශෙ සුන්නාපති කුරව්වා ෆසාද කුරව්වා අදි එරශෙක්ගේ

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණේ නොවදිහයක මෙගාටස් තිවේ FM.

ලෝබිවා දරින්නේ. මිනිමන් දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණේ නොදිහයක මෙගාටස් තිබේ FM.

0: ඉතකු දෙනෙවි කලේග ෆානු තිය ඉන්නෙවි තනුන් තෙද්වේ වඩාගතුම කුරින් කලේග ෆානුග අරිහ තිමං ඒ ගෙනස් දීෆානමි අදි හම කශවරුන් තිමන්නායි එ උෆුලේ ෆද බාරුගද ඒගෙ මච්චං අමාන තෙරියකීමේ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝරු

එකලේගෆානු විදාළුවේ එකමනායෙන් එංගි වඩා ගන්නවාතෝ නුවත එංගි වඩා නොගන්නවාතෝ බෙල්ලුම තියබෑ මීහුන් එකමනාගේ තහ්තුගේ සිෆ බදල් කොල්ලාශේ.

මනාය දෙන්න වුණේ ගඬුවර වෙද වඩා ගන්නවාශ ෆහ එකමනායන් එතම් ෆෙන වඩාගෙන් හිඳු එයි ෆෙන්ගඩකේ හීෆුළු කොරබ්වා.

ලෝබිවා දරින්නේ. මිනිමන් දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කණී නොවදිහයක මෙගාටස් තිවේ FM.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණී නොවදිහයක මෙගහට්ස් දිවේ FM.

0: ඕඩියෝ වාහක
1: දිවෙහි FM 91 MHz
0: අබද ෆෙහි ලවතකයක උමාසිගේ තිරිය
2: හිටකුන් ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකයක
0: හඳාන්තුගේ තිරිය දතුරු කොල්ලම

0: කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහ එකෙ මෙග හට් දිවහි එෙමු.
1: ඒ.

0: ඔබතුවෙස් එම්ම ගාතුක.
1: හම්වේවාරේතෙරෙන් කඩුපා කුලිතෙරෙන් ජෙහෙෆිනි රෝලිලිබුමුම් මේ ෆුරේ වේවාරේතෙරේ
2: මේ ශම්වල් ශම්වල්ගේ අඩු දිවහෙම.

අදි එරශුගා නොව මීහකු උළුනේ. එවුරෙන් බිමුගා ෆසාද උපද්දමුන් ගින්දෙතේ. අදි එවුරෙන් එවවෙස්කමෙන් ඉස්ලාහෙන් නොකුරෙතේ.

කෙනෙකුගේ නිමුම් වනී කොම් ෆදයකුම්කං කලේග ෆානු දෙක වඩාගන්න වාශේ. හමකශවරුම් තිමන් රස්කලාන්ගේ එවුරෙන්නායි එවුරෙන්ගේ කවුමුගේ එම්මෙන් හලාකු කොන් නෙත් කොල්ලෙවීමේ.